සමිදානන් වහන්සේ සම්බුදවහන්සේ අපි ආඥා කරමු. දෙවි ස්වාමිනේ වහන්සේගේ ආනන්දිය වෙනදල්වා දානය කිරීම කරනවා කරනවා. ඔබ වහන්සේගේ වර ප්‍රසාදයේ බහුල වේ වේ.